ཁྱི ཕྱད མམ དང ཁྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི
도 교류배 대다는 생생난 캔라 샘초로 마삼 주매 텐다식 개월라 개괴버다부식 인세나 민적바 강양미라 개바투 벽에 아직 하면 되발라 치이게라 되베 르메장데 푸숨 초보 믹세와 강양매야 년바베 인국베 뉴바 체체른 대신 년팅망나 나와 순신 다팅망나 염낭 개교식 매바인데 아직 하면 되거기 수준의 첩송 티라니 주체 튼 섭진 주체기 측 편숨 초비 뉴거기 대주 당뒤니 직바 점도 마세 파자 보규토 두유진부 랑링외의 차든 체배체 뉴거기 지시 체당대나 주튼 편숨 초바 개추 모두 튼바제기 첩송 표도 침바 샤다도 교류바 강시 하면 차든기 연랑어를 차비 돈지바타 체숙바 세계바 로가르바 Rōmōwa jēgī zēlā rāng rāngī rīgbē shūnglūgī gādīn sāshīng dēnlā tūyō rīgbē lānglīn chūgī nyamnyōng pūsūm cōbē. Āchīl hāmyō chābdūlā nūgārī xēnlā mēbē tūmīngī kēchū mīksī wā kāngmāng nēbā māsē. Lōngā chūgīl hāzamgī chūngpī tūzū nāng, mērā māngbū āchīl hāmyō nūgārī wā chū rīgnīn dīngī gā chīzī Kepil gyurim chu sakung minjawe wangki gyomu lungba tang, jungba, xiangba, genkarwa jie luk chenpo shiri chaxin, sugi nima tang rwa sangmo, bema wunbara, tunyu tunjub, chimi gundin, chuken norsang, nangsa wunbumso sugyun lhamu chabshung chenpo tida yang rimki chungwa shin.